0: මේ අරගඩින් පස්ගඩි පනර්මට් මේ දිවිය රාජ්‍යගාට.
1: අගුන්මගේ ප්‍රවාම්තන් හම්චිපාවා ගොතුන් දෙන් ඉවි වඩයන්නවානී කීරිත් කුරුවන් කියවුන්. මියදු ඉවි වඩන්නවානී සූරතු නූරු හතාවිස් වන ආයතුම් පශයගෙන් එසූරතුගේ සාලිස් ෆස් වන ආයතුගෙන කියලා.

දෙමෙති ඇසවී කීරිත් කුරවානුගේ සූරතු නූරු හතාවිස් වන ආයතුන් ෆෂෑගෙන් ඉසූරතුගේ සාලීස් ෆස් වන ආයතුගෙන යලා.

0: ස්ටාකේන් දැන් රැක්කුලෑ නම්බර ජහදාාෆොරි චේගැ මෙහම වෙන කොඩන ටීමස් මෙහාරු තයියාර් වෙ මිවති කොඩ එරු කොඩ තෙරේ ගවල්මන්න මේ ගෞමිය සලාම පහුග දැටීම්ගේ ද කැප්ටන ඔන ලා කර ම කරය තිබ දැටීම කැප්ටන සද ඔෆිසර නාස් කොමසරක සලාම් කොල්ලාත අල්මනම ෙන්නන අදල්මෙන් මියප පහක මිරේගේ හුරි මෙච්චක බෑධාරුග අල්මනම් මිපාහ කොල්ල වෙන මිරේගේ පුරතම බාර ජහර ඔන්න මෙච්චකේ සෙනගල්ල ෆ්‍රන්ස් කොල මෙච් ගත මේ මිරේගේ පුරතම බාර ජහර ඔන්න මෙච් ඒකරින් අල්මෙන් දිවි රාජ්‍ය ගඩුන් මියදු හවීර මිරේගේ නොයේ ජහර තිබේ ෆුණ ගෙනස් තේන බැංක් ඔෆ් මෝඩිස් දිවි හිලීග් ප්‍රීමියර් ලීග් බයි මෙච් ත දෙමෙච් මිරේදු කොල වෙන හැම මේ හවීර ඉරාක් කුවි දනුන් තිබේ ෆුණ එමෙච් ඔස් ගෙනස් තේන අද රේගන් කොල මෙච් ඔස් තිබේ ෆුණ හැම අල්මෙන් ගෙනස් තේන අල්මගේ ටීම් වර බුරකො මසෙහ කරෝ මේ ගෙන්දනි මියදුගේ මෙච් තිබේ ෆුන්න හිඟමුදාගේ ගෙන සෙමට කල්මනාකේ මේ බෑරොඩයන්නෝනි වාසිෆ් වාසිම් දෙම් ශිම්රි නිම්මා ෆදී දෙන් ඔල්මෙ මියදු හවීර සදි මිරේස් තිබේ ෆුන්න හැම ඔල්මෙගේ දිවිහිලියුගේ මෙච් තවස් ගෙන තේන මිහාරම් ෆෙන්න නිව්සලෙන්ග් දිදද আদি ඊරානුගේ දිද හැපියාගෙන් දිදවරෙන් නොකුණත්තන් ඒගේ ෆහන් ඔෆිෂල්ුන් ඒ කුරින් ඔෆිෂල්ුන් ඒගේ ෆහතුන් ද ටීම්ගේ කැප්ටනු කැප්ටන් නාකේග මා වර්තොත්තු කුදින් අව ආදෙන්ගේ අත කුලිවර්ග මුස්තක්බල් ගුත්කු මිෆාහ කොල්ලෙවෙන ඒකු දින් ගාලා ෆෑස්සම මෙදුගේ දඬුගේ මේ මෙ රොගුන් ෑගෙන් හම කුරිය දාන් සෙට සකල හම මෙහන් ගොස දෙපරත් ඇම්බරිලා ඇද මෙහන් තැබෑ මෙහන් සෙට සකල් කර මට කොල්ලාන එහෙන්නුනේ ගිෙන පහර අල්මෙන්න්න ෙන්නන මේ පහර අදන් අල්මෙන්න්න මේ ආ ගොතක මේ අතරල දැන එහෙන්නුනිය ගෙන පහර හම මේ දඬුගේ හුරස් රෝගාදි මාදු මෙදුග දෙපරත් එමිහුන් අතරදාන මි පහර මෙති මුලින් ආ ගොතක කොම මෙච්චේ පේෂ මුගවෙස් මෙ ගොත මි කන්තත කරුම ගෙදන ඒ ඇමරිකා කම වෙනම මෙක්සිකෝ කමවෙස් අද කෙනඩා කමගවි නමස් හොරිහා දඩගස් මේ ගොත මේ හොරිහා කම හම ජෙහයෙන් ගොස ඔන්නන එමීම මේ ඊරාණු කුළුන් තෙරීමස් නොකුන්නව මෙදනි නිස්දැන්ඩ කුළුන් තෙරීමස් මෙදනි ඔෆිෂලුන් එම පුරතම මි ගොස් මේ දුර් ෆරාතුන් හම මේ සෙන්ටසකල් කෑරේග මෙතරේ බාගොත එමි හුටිල්ල ඒකේග කඩා පරාත ඔවල්මන මෙ පෙන්න්නන නිවස්ලෙන්ඩ දිද අද ඒරනුග දිද වැෑ පරාතුන් ගොත් දෙදිදේස් ගොස් ම මේ ඔෆිෂල්න අධිමාදුන් හම ඇදිමාදු මඩු කොල්ලා මෙහරේ කුඩ ඉරුකොළග තෙරේග අවුමෙන්න්න පෙනගෙන් දාන මේ ටීම්ත ඔෆ්ෂදුනාස් අද පුළු තෙරිවස් මේ සලාම් කොල්ලා තන්නම් එන්නමස් එම පොරීකම කවුන්නානේ මි පහ රිහයි මේ හම ජෝ මෑකීක
1: the national anthems
0: wa mi salama hurihamenna mihar meuti dawat difa

o tam hádky kvůli kurietéru. Jaký jsem ho kurigný zden. Děkuji hinam boru. Sávají faru ataka. Ej, mokan lo. Ogolla, ikinu faru ataka febi. Kuro fashage, nizdenri ke kuntini, kuriye. Sensa ka tereguri kuntiri, ayinu bolsa kuri, jihla bako fahata. Kuntiri ke bolsa kuri, ayas. Medo aga raha, muko medo honsko kuri, honu wala basi kurani. Bako fahata. Boxer, le boxer, control pada kuri sensa kat teri kuri kuri ni boleh tak apa faham tu jasa ini kerana kena tinggi kuri ni dah hancur kuri ni Iran ke half time kuri pun wah boleh Iran ke keeper dari kuri ni satu dua ke bot karya ir Nizdan pun tadi ni kuri bola plus bot tu lagi orang bar kuri pun wah boleh ena dari ko tifa kuri eh bola aku dua ke bot tu nama itu pun tadi fusa tu lagi buat tu atas kuri pun wah bola Nizdan itu half kita ini saya warna masih kurang. An number kali dia kunci bola terbaik apa faham dari tering keeper keeper defa kuri phone wal bola. Iran half ni Iran ke kunci dia Ali Ali kuri phone wal bola macam mana kiri. Nizdan itu ekar number bola saya kuri jeden. Just kuri dah masih kuri kari dia kunci ras bola hotel masih kuri si kuri kucah guli gen. Ife jauh Iran jauh back up faham. Khalil kontrol pada kuri Ali yang berus kuri Muhammad bola pada kuri Jelaf Bakul Fahad half ni meda sama Ali kontrol pada Ari Matin Khalil bola pada kuri Jelaf sensa pada beru kuri Jelaf Bakul Fahad sensa pada beru Ali yang berus Ari Matin Rozen kontrol pada kuri Bini Bapadu ke Bakul Fahad Ali yang berus kuri anak kesempatan yang akan sensa pada beru kuri Khalil back of Fahata, Ali and Kis Korea Territory, Muhammad control for the Kuri Fonwal, Ruth Kari, Nizdan, Kunta, Dumak, and Kis Khalid, Badlokal, Khalil Kuri, Smedon, Honsk, back of Fahata, and Kis Sadi. Ali, Iran, half three, Medra, or Kari, past Jahal, Father TV, Iran, Hatha, defender of Poland Medani. Ali and Kis Medon, Honsk, Korea, Muhammad, back of Fahata, Ali, and Saka Kari, Ali control for the Kuri Jelaf. Hari ini ke sah dan nombor jasad. Ego, kudus kuri fonwal boleh hari ini kunteri ke berkuri fahatu. Nizdan kunteri difa kuri anak sah tak Iran kunteri kari. Kudus kontrol pada kuri jeda faham ke media sam kuri ketene warna masih kuri. Kudus tak kuri fahatu media orang kari Muhammad kontrol pada pihak fahat angas anak sah kuri angas Nizdan faham ke media berkuri jeda kuri teriitin fonwal bola. Fahatu Nizdan kunteri bola tak wood pihak fahat yang kunteri ka. In area carry, Kunte ke defense matmete kuri fonu ad bola sensa ko terenga I bude ber kuri fahat Iran Kunte bola ta atla frozen dozen bola kuri jeda titi kuri half ko mida sa beru carry Nizdan half ke teren anak ke spol fam emru laf sensa ko horos ko kuri medu na carry Muhammad control ko da kuri titi medu horos ko fonu ad bola ne fahar defa di Kunte ra betu enam Iran Kunte bola di ko kuri genda ngi kuri fonu ad bola fahar fahat difa kuri Nizdan kontrol difa kuri fono alba medan mati wood kontrol kepada kuri ngas medan hosko buat dije Iran half ke medan sebab jehilaf kuri ya emuril laf kaya dek kontrol kena natwa fast kontrol ngabdi kuri mati tangkal fahat nih kontrol ngan kuri ngan mati mati hari mati mana dek kontrol fire dif kontrol kepada ngan dena number kuri naga dek masih kuri ni pene tangkal fahat ngan area beru kontrol ke dif ena area carry kuri kontrol ngan kontrol kepada tangkal fahat hari number jasa dek fahat kuri kontrol sehari warap kuri jehilaf dia dek jehilaf Kuriya deh masih kurang faham deh boleh Iran pun teriak boleh juga tu. Entah kalau faham boxer kuri dia rekari pun teriak fonwal boleh faham tu. Iran pun teriak libur Iran pun teriak kuri half kimi daya sam pun teriak di fonwal nampak boleh satu lagi kimi husko badik half kimi daya sam dia mesti dek pun teriak husko mewah ni rumuling husko kuri fonwal boleh tani je beranu kuti. Ara rehat kau bawa kiri phone wal, defar atau hari mati dekun teri khusukong gaya bade hena mas, sida goda de phone wal bol, dani je ada, je kono putih, Iran phone wal bol. Anak kas Nizland dekun teri Nizland dek half kumida saya bola tlang kuri je dani, bil kuri je lah tak profahat,
එමෙ පහතන සුමන්න සමන්න පිරිිකොන්න සමන් ගැප පහත පුතේන පුරි තිරිති මෙදන තැන් මිසිදන කොන්තන පුරිය දුරුබදදු ගැප පහත ජෙසන් බොක්සල් බොක්ස තිීති පිරිිකොනවාද මෙද හොස්ක කිසෙස කිසිසේ බැක පහතනක අරිමති සසකල් බේර පුරිය පේනේ පේන කොන්ට්‍රකොද පුරිය සමන්න සමන්න වස් පුරිය ජසල් එකසේ කෙසි බැක පහත සමන්න සමන් බැක පහත හරිතන කීපර කීපර කොට්‍රකොදන් කොරකොම් කොරකොම් කොන්ට්‍රකොද පුරි තිරිතින් අරිමති නේරේ බේරු කොන්තරගේ දිිකන බොල්ටන් පුරි ජෙහිලක් මෙතරේ පුරි ස්ටමනික ස්ටමනික් පුරිය මෙදන කෑනි කොන්තරගේ දෙ ජසල් යන බැක පහත ස්ටමනික ස්ටමනික් බැක පහත සේර බේරු අන ෆරාත පුරි බොක්සල්ද බොක්සල් බොල්ටන් පුරි ජෙහිදන හ සාහ් මෙදා සබ ජෙහිලක් මෙදන ගාර හම් පුරණි ේවිස් මට් කුලයිෆ එකස්මක පුරීග නීසිලන්ඩ් නිසන්ට් කුන්තන බෑකොල පහත කිසිසේ බෑකොල පහතක ජීරිතර හර කීපර කීපර කොන්ටෝ කොල්ල කරකම් කරකම් ජීරිතරය ගොල කවන්ට කොල්ල පට හරි එන පුරි ෆොනුවල් මසයකො පරි ෆොනවාල් ගොල මත මතයස් මෙතන් හොස්කෝ මිසන ඉරන් හාත මිසන්ට නොනම්බර් බොල හඳ මසක පහ රන් කුට අත්ලයක් ගස්සල් වනක සත්ලයක් නිර්ජන නිර්ජන කොන්තේ ප්‍රිෆොනවා බව බූඩ බූඩ එරතෙන ෆයිහර කොද මසේ පිරි පහතම ඉරාන් කොන්තේ දිෆා කරි දිෆා කරි බෝල දියගොත ගොස් ආරිමති බේරු සවවිස් මට් කොලේ අති බේරුමයකි හයිඩ්‍රේෂන් බ්‍රේක යදී දෙබාවිස් මටුග කොමචි හිතමුණ හෙම පුළු පුරි තාතිව බෝල් බේරුමයකි සවවිස් මට් සවවිස් වන් මටු ගදී හයිඩ්‍රේෂන් බ්‍රේක ප්‍රථම හාෆු සවවිස් මට් කොලේ ෆිංගර එකස්මම් පුරීග නිස්දැන්

කුළුම් තෙරේ කොරිය මොහමති කොනවාල බෝල කුමති මඩ කොලන් හොරි කුළුම් තෙරේ ගැ ජෙහෙලා බෝල බේරු ගෙති කෝනර ඉරාන දිබෙ තිම්මන කෝනර කොරිය ෆොනවාදනි දෙසෝ කෝන අඩිහ අම්මිනට කොලේස රෝසෙන් නගන දිසේ කෝන ෆස් කුන් තෙරින් ඉරානුගේ නිස්දෙන්ඩේර තෙරේ කෝනර් නේක මුකුරි නිස්දෙන්ඩක නවාන ප්‍රවාහ ද කලස් නවාන නම්බර හතන නම්බර ખાලිලා දෙ කුන් තෙරින් වර පොඩ චාර්ජ් කරොම් දෙත සෙනුන පුරිනගති කෝනර් එරෙ තෙරේ ප්‍රොබ්ලම ගා බෝලේ කුරිය ෆොනවාදි බෝලා ඉදී ගෝල් කුමතු හොරොස් කොම සනක රෝසෙන් ඒරේබ රෝසෙන් කුරි එරතර ෆොනවාදි බෝලා මි ෆාර් දිෆා කුරි දිෆා කුරි බණක සේර එතර ඉරාන කුන්තරි හුසෙන් හුසෙන් කන්ට්‍රෝල් කොද නට්වා කුරි වන් වදෙ කුරි ෆොනවාදි බෝලේ රේ කැරි මි ෆහාර් නිස්ලෙන් කුන්තෙන් දිෆා කුරි දිෆා කුරි ෆොනවාදි බෝලා ස්මෙත නා කැරි නිස්ලෙන් කුන්තරි කුරි වන් නමසේ කුරි ෆාත් උහුරි කුන්තරි ආ 3 නම්බර ඉරාන්ගේ තින් නම්බර කුල් කොෂා කුලි කෙන්දි ෆේජ්ජෝ තින් නම්බර ඒසන් කුල් කොලා ඊසන් හාජි කුල් කොෂා කුලි කෙන්දි ලිෆේජ්ජෝ කුල් ෆොනවාද මාත්මතික සේරේ තෙරේ ಬೋಲತ್ ಲೆಫ್ ಕುರಿ ಫೋನ್ ವಾದ ಬೋಲ್ ದಿಗ ತು ಸಾರಿ ಮತ್ತಿನ್ ಬೇರ್ ನಿ ಫೆಲ್ಲು ನಿಜ್ ದನ್ ನಿಜ್ ದನ್ ಗೆ ಫಸ್ಟ್ ನಂಬರ್ ಇಲ್ಲನೆ ಎಲ್ಲ ಫೆಲ್ಲಿ ಬೋಲ ಇರ್ತರೆ ಇರಾನ್ ಕೊಂತೆ ದಿಫಾಕ್ ಆಫ್ ರಿಯಾನ್ ಕೊಂತೆ ರೇಖಾನ್ ಕುರಿ ಮತ್ತಿ ಕುರಿ ಫೋನ್ ವಾದ ಬೋಲ ඇස් ආරිමති නිබෙන ඉරාන කුන්තරය නමස් කෑරි පහත නිස්දන් කුන්තරය බොලත්ති අත්ලෑ ෆොනවාල් පො සාලිස් ෆස් මේට් පවහා මෙච්චුගේ නොවතිය මේට් කුලවිගෙන් දෙක්කි ඉතුරෝගු ෆස් මේට් ටීම් කොම ටීම් ඉස් දෙදර ජාප් කොළඹ තරේ නිසන කොන්ටේ කුරේ ෆොනවාල් බෝල ඉරාන කොන්ටේ ඒ රකෑන බෝල දෙවත මසේ පුරන නිසන කොන්ටේ බෝල තැස් අත්ත ඇති තිය කුරේ තන් කොල්ෆාත කොන්ටේ කේ දීෆෙන කෑද කොන්ටේ නට්ටුව ජස්සාද බෝල කාර්ය ගෝරි හොසන් ගෑ ජෙහෙලා බෝල පේ නෝ දිමෙට කොළවෙකින් දෙක්කි ෆස් මීටර කොළම් ඒක තන එම් මීටර කොළ නිමිච් 21 නම්බර ආරණි නිස්දෙන්ඩගේ දිහ නම්බර ෆේබි අද එකත හනම්බර ෆේබි සිං අදී ස්ටෙමෙනික් ෆේබි එන බලුග රණ්ඩලදී බින්නොන් කොළන කුති

0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: මර්හබා සාදසතේක 40 ශේ

0: මිහාරු ගඩින් ඉරෝසිහා ගඩි 30 මිනිටු අඩෝ සමතිගෙන්දවනි දිවි රාජ්‍යය ගැඩු දැන් මිගෙනස්තෙනි මුස්සෆුන් ෆිලාවලේ මේ ප්‍රෝග්‍රෑම්
1: මුස්සෆුන් ෆිලාවලේ
2: බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාත් මුස්සෆුන් ෆිලාවලේ මිසිස් ලග් ප්‍රෝග්‍රෑම් ත අඩෝ සමගෙන්දවයි මහබ්බේ ෆුන් මර්හබා දන්නවා ප්‍රෝග්‍රෑම් එක බදල් කොල්ලි අල්ගොන් මේ මහමද් රමීස් مصطفى فلاولا گمیت گہ پروگرام افغانستانی سورۃ الحدید گہ فرانسیس ونایت فچگہ سورۃ گہ 29 ونایت گہ نیلا پروگرام گہ بیاری و داری ورن کہ فاطمہ شبینا شزلینا احمد سیما آدم ادی فوزیہ محمد فلاولا گہ ادبانی القاری علی وحید عبد الرحمن
3: السلام علیکم و رحمۃ اللہ وبرکاتہ
4: وعليكم السلام ورحمة الله وبركاته
3: مصحف في لاولك ميادو مي بروغرام كيواني سورة الحديد فانسيس ون آيات فشاقين سورة نواويس ون آيات غنيلا اي مي سورة ام فهو آيات غنيلا ميادو مي في لاول ميواني فساتيك سالس ابونا صفحاق ميادو في لاول ادواس وانهوريها فرايتكم بس فساتيك سالس ابونا صفحاق ميادو في لاول ادواس انتبهون يدي أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم لقد أرسل

0: ඒ දෙහස්තිරිය කුරින් ගෙනවම කියලා යිස්ගේ වර පොඩු විෂන් වෞද ඉගතු. ද මිය එක්කො හම රි දුවන් ඉකොනමික් මිනිස්ට්‍රිය සෙකුග රාජ්‍යයක සිටීතක රත්තක ආදී මෞදු මත්තිනුමා ආදී පුරි දුවන් ඉස්නංගවයගෙන් වරක් ගෙන මසික්කෙත්තක් කරවාට. එහම අඩුවන්ඩු මිහිසාබ මේ සේෂන් අවුන්ඩු කුරුකොල්ලාන නියාස් නුමාන් අදී ශහද. අදී තිබැෆුන් අවර බොඩ ශුකර දන්නව එඟතු මේ සේෂන් ගල්ගොඩමෙන්න්න ඇක්කෝ බෑරි වන ගත්න හම වරගෙන වේෆුන් බේනු ෆුලුවේ අද මෙහෙ විකාල් සේෂන් තාවන්මෙන් කුරිය ගෙන්දන් වරබොඩ ශුකරිය ගුඩ්නයි කරේ.
1: නුවගඩි ෆන්සස් නුවමිනට මී දිවෙහි රාජ්‍යය ගැඩු දෙමනි ගෙනස්තිනී පේපාල්ගේ හිදුම දිවහින්න ඉකොනමික් මිනිස්ට්‍රිය අදි උරීදු මෝලිව් ස්කුලිගෙන් බේවුණු මවුලුමා තිනමුගේ සේෂන් වගුතුන් මෙහර ගඩින් රේගඩු දිහයි ජෙහි මී දිවෙහි රාජ්‍යය ගැඩු

0: අද ෆ්‍රන්ස් සැනගල් මෙච් කුරියගති මිහාතන ෝල්ඩකප් ගම ෆෙනිගෙන්දිය මෙච්තකා එකීග මී ෆෝරි ගද වගෙන්දාන මෙචක්කම බෙලවේ අසකොතක මිදටියීම මේ කුරින් මේ නිරෆෝ නතිජාද අන කොළු මිදටියීමගේ තයියාර්වුන් තවග නිකුම ා නතිජාතකී වෙසේගේ සබබ අධයාකීග දෙටියීමගේ තිබ ඒගර කුළුන් තෙරන්න මි ශා ඒගර කුළුන් තෙරන බලාලා ඇර සල්මෙන්න්න මෙචුගේ වාදවරිකම් ෆෝරි ගදවගෙන්දා බෑවරු සබපුත ෆෙනිගෙන්දේ ෆ්‍රාන්ස් මුබාරාත වෝල්ඩකප තයියාර්ම කුල පහුරි මෙචිතන් අදි කොලිෆයින්ග දක්කා ෆොරේ නතිජාතකී අල්මෙන් මිවගුත්කොල් තෙරේ බැුන්තරන්න හිසා කොල්ලන්න වහත අවුන්ට ඇකීක මිවාහත ගෙනස්තිනුම ශිමාස් ශාකිට්ටේ අදි බරෝ තිම් එෆලන්ස බව බෑර්වේ ශිමට කරම ෘතමයි සහල හිවේ තාරිහු ගවහ කොමසර කවුන්ඩස් දක්කාලේජ දෙ ෆ්‍රරන්සකී බුක්ස් ෆෙවරටුන් ගොතු ගහම ගෙනබැකු ගබුල් කරයි ගවම් මීඩිය අතහු මි දෙටියමුගේ අලා කිවම අද මේ ගුරෝපුගේ වාදවරිකම් බොඩේ ෆෝතුමා එකීග කියන පාකරන්න
1: මේ අනුහ මිරේග මෙච ෆරන්ස් නිකුන්න එරු එම බොඩ දෙක අධිවෙස් දෙක වාහකයකි හම දෙහස් දෙවන් දෙේග කොරයා ජපාන්ග බේ ෝදරිකප්ක බරුණ මෙට්සෝගේ රහදුග දරුන් සෙනග නිකුම එකසුමගේ නති ජය කොන්ෆරන්ස් බධික මුබාරතුගේ කොට ෆයින දහම සෙනක දතුරු කොරි වාහක මහතන සෙනක ොට බෝල තාරයහග සැටීම හෝදු එම බොඩ කාමිය ගොත පාහකරජය ඒරුගේ කාමි අිද මේරග මෙච නිකුන්නේරු දෙටියමග මිතිබ කුළුන් තෙරන්න මි හරිහකමක් බදරන හිවනි මෙච කරින්බේ ප්‍රෙස් කොන්ෆරන්ස්ගේ සම ෆ්‍රරන්සේ කෝචු ඩිෂම් හම් වරබොඩ පාහකුරි කමෙන් ඒත් ඒරු ටම කුළන්තර ගොත ිෂම් පොර න මියද කෝචය ගොත නිකුන්න තිමන්න මෙච නිකුන්නන බදදු හිපුමග රහුගේ නූන මෙචම නිකුන්නන්නේ කියෙන්නම සලෝන වනි කොම ගොත වෙස් ඒ බිරුවරිකන් අධිවශන්නන් ඒර මිහාර සෙනගල්ග ෆුටබෝල මිය ඇස කුරියරුම එටම කුළන්තරින්ගේ ෆෙම්වර හරිහකම බදර ුරන දහස් ඒකවර හස් පෑ තාත මහර සනක මිතිබ කුළන්තරන්න කෝචව සද හම ඒයක පහකොල් දැජෙහි ෆ්‍රිකාග චැපියනු ගොතු අද අරුන් බුණන අද සම ෆ්‍රිකාගේ චැපියනුනේ මොරකෝ දකොල මද ජනවරම කොළන් ෆයින මචුගේ එකෙසුමගේ නතිජය කොන් සනක ෆයින මච කාමියාව කරන මසේ මචු හිංගාදිය කන්තත්තක ගොලිගෙන් ෆ්‍රිකා ෆුටබෝ ෆෙඩරේෂන් වනි අමසද බෙදුම පොහු තිනෙසුමක්ගේ නතිජයකුන් මොරකෝ මොලවිකම නිම්මාහම අදි ස්කෝට් කෙේ ගොතක මති තශිහුර අද සනගල්ග
0: එබක සනගල් චපෙන් අන බැක මොරකෝ චපන ගොතක
1: හල ගොතක මෙතහම හම යගීනුව ෆ්‍රන්සකම මෙච පසේහෙන්වාන දෙමකින් හසක මේ ස්පේන මිදිම විකන්තත්තක ගොලිගේ මුබාරතක ෆොරත මෙච නිකුන්නෙර අලෝනය නම එබ්වෙස් වරක එබ්වෙස් කෝචක මිහරුණු විශ්නාන කරනයගේ මේ පසේහ කොල්ලක් බෝධිකපෙක් ගැන කුලන කරනගේ ආදෑකටීම මිහර මිදිය මචතක අලුවනක සාභිතුවගින් කොස්සම යති
0: ශකිත ශිමාස පාකුරි ගොත මේ නේරෆ හුරි නතිජාතකයකි අදමගේ කුරින් මිර ගවමගේ කුරමත්තුම් වෙෆෝය ගොතයකිග ෆ්‍රන්ස ප්‍රේෂා බොඩු මෙචබා
2: මේ රේගාදය මේ මුබාරයි සේ වොල්ඩකපු මිාරුම ආමකොම බොඩතිකම මි කියා මේ ටීමතකුන් ගමුතකුම් මේ නෙරමුන්දා නතිජයකි අස්සුග මේ අරුන් හීකර හයිකරරි ගොත කන්නු නතිජත මේ මුබාරතු ගින මෙචතව ගොස්ස මේරකේ මේ වරුවදකම මි කියයා ටීමතවත්තන අලුවන වන ජරුමන එකනිකන්නේ ගද අරම අලුවන්ම උම්මීද කරා වරුගේ මේ කොළුම ෆැෙනගේ මිදියේ දැන් හම ඒග සවබුන් හගිගතුග මේ බොඩති ටීමතක ප්‍රේෂ කුරිමතිවාන ඒයි බොඩ එහන්ටේමත නතිජ නුනරවකම වන්නා දෙංහුරටේමත නතිජනර මජබූරුවය වේයද ඉතුරු ප්‍රශයන් අද මෙච මොලෝමගේ ප්‍රශාග ඉතුරන්ගන්න ප්‍රශයන් ඒයි මිහුන් එක්ස්පෙක්ටේෂන්ට වර බොඩන් අයවගෙන්දාන එහෙමම මේ මෙචකි සසේහ මෙචනු ප්‍රේෂ බොඩු මෙචක් ගොතු මලුවටක් ගපුල්කර
0: බල මේ සෙනගල් ටීමුගේ ගින කුළන්තරන හම දුනියගේ ටොප් ලීග හොග මියගුතුම ෆෙන්න්න මුද කුළන්තෙරි මශ්ුර හම වර්ගත කුළන්තරින්තක ෆ්‍රාන්ස්කය කුළන්තෙරන්න අලා කියයාර හම අර ජුම් එක්ක කියනී කිය නො එහෙනම් මොලු කුළුන්තරින් තක ගවාහකම් මි දක්කන මිරයකීම එමිහුන්න අනික්කා විස්ථාරහි යාද කරවේන රෙබ්බායි
3: මේ හම යගිනුම් වෙස් මේ අන සකට කෝචස් පහකොර ගොත මේ මිරේ හම යගනුම් වෙස් මේ හුරිහ ප්‍රශයමයති ෆ්‍රන්ස් එහ මුබාරතව නතිජත මියන්න ගොතු මේක හම යගනොස් මිරේගේ මේ හුරිහා දුනියේ ෆුටබෝල දිරසා කර එන්නෙන්ස් මේ ෆ්‍රන්ස් ඒ ෆේවරටු මිරේග මැචුග ඒ මගේතු සැනගල් විශ්නාන මිරේ හුරිහා ගොතක වෙස් සෙනගල්ල මිරේ මෙචුන් මේ පොයින්ට නෝනියම මෙමුණ තිම්පට හෝදයට කමගේ වර ට්‍රස්ට් බිලි හම යගනුම් සමිහුන්ගේ ටීම තෙරේග උපදිගෙන්දාන ඒ මුබාරත මිය මේ ටීමත පොෆෝම් කරම බොඩද ටීමත පොෆෝම් කරම අන්න මේ ගොත ගෙසාබුන් හම ඒති අන්න හම යගනුස්
0: ದಟಿಮ್ಗೆ ಫುರ್ತಮ ಎಗಾರವೆ ಸಾಲ್ಮೆನ್ನ ಲಿಪ್ಪವಣಿ ಏಂಗ್ ಆಲ್ಮೆನ್ ತಫ್ಸಿಲ್ ಗೊತ್ತೆಗ ಬಲಾಲ ನಂಗೆ ಏ ಕೂರಿಂ ಫ್ರಾನ್ಸ್ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಕ್ವಾಲಿಫೈ ವೀಕೆ ಅದಿ ಮುಬಾರತ ತಯ್ಯರ್ ತಯ್ಯಾರ್ ವಾ ಮೀ ಕುಳುನ್ ಮೆಸ್ತೋಗೆ ಮೌಲು ಮಾತ ಅಕೀಗ ಆಲ್ಮೆ ಮಿ ಗೆಣಿಸ್ತೆ ರಿಪೋರ್ಟ್ ಮೇ ಹಸಾಬು ಗೆಣಿಸ್ತೆ
4: ದುನಿಯಾಗೆ ಫುಟ್ಬಾಲ್ ಆಗಿ ಎಂಬೆ ವರ್ಗದೆ ಗೌಮ್ ಕಮ್ಗಾವ ಫ್ರಾನ್ಸಿಂಗ್ ಸತಾರವನ ಪಹಾರ ಫೀಫಾ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಅನ್ನಿ ಕುಣ್ಣೈರು ಎಗೌಮು ವಣಿ ಫಾಯ್ತು ಎದಿ ಅಫ್ಪಹರು ಎಸ್ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಗವಾದ ಕೊಪ್ಪ ಅದಿ ಅಮಿಲ್ಲ ಗೌಮುಗ ನವಾರ್ಸ್ತೇಕ ನೋದೆ ಅವ್ವಣ ಆರು ಬೇವಿ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಗೆ ಇತರು ದೆಹಾಸ್ ಅಶಾರವನ ಹರು ರಷ್ಯಾಗ ಬೇವಿ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಗೆ ಚಾಂಪಿಯನ್ ಕಂ ವೆಸ್ ಫ್ರಾನ್ಸಿಂಗ್ ವಣಿ ಹೋದಾಫ ಕುಳುಂತೆರಿಯಗೆ ಎತುರು ಕೋಚೆಗೆ ಗೊತ್ತುಗಾವೆಸ್ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಕಾಮಯ ಕುಪ್ಪಾವ ಡಿಡಿಯೇ ಡಿಶುಂಕ್ಗೆ ಇರುಷಾದುಗೆ ದಶುಂಕ್ ಫ್ರಾನ್ಸಿನ್ ದುನಿಯಾಗೆ ಫುಟ್ಬಾಲ್ ಆಗಿ ಎಮ್ಮೆ ಮತಿ ಪಂತೀಗವಾದ ಕುರ ಮುಂದಣಿ ದೆಹಾಸ್ ಪಾರವಣ ಹರು ಪೆಚಿಗೆಂಗ್ ಏನಾಗಿ ಇರುಷಾದುಗೆ ದಶುಂ ಫ್ರಾನ್ಸಿನ್ ವಣಿ ದೆಹಾಸ್ ಎಕಾವಿಸ್ ವಣಾಹರು ಯುಎಫ್ ಆ ನೇಷನ್ಸ್ ಲೀಗ್ಗೆ ಚಾಂಪಿಯನ್ ಕಂ ವೆಸ್ ಹೋದಾಫ ಅದಿ ಮಿಫಾರುಗೆ ವರ್ಲ್ಡ್ ಕಪ್ಗೆ ಫೈನಲ್ ಜಾಗೆ ಫ್ರಾನ್ಸಿಂಗ್ ಹೋದಾಫಿ ನಮ ದಿಶೋಪ್ ಪೆಗೆಂದಾಣಿ ಜೆಹಿಜೆಗೆಂಗ್ ಟೀಮ್ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಫೈನಲ್ಗ ವಾದಕುರ ಪುರತಮ ಕೋಚ ದೆಹಾಸ್ 22 ವಣಾಹರು ವರ್ಲ್ಡ್ ಕಪ್ ಫೈನಲ್ಗ ಅರ್ಜೆಂಟೀನಾ ಅತುಂ ಬಲವಿ ಹದಾಂತ ಪೊಹೆದುಮ ಫ್ರಾನ್ಸಿಂಗ್ ಮಿಫಾರುಗೆ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಆ ಕುರಿಮತಿಲಾಯರು ಎ ಟೀಮುಗೆ ತಿಬಿ ನಮ್ಮ ಶೋರು ಕುಳುಂತೆರಿಂಗೆ ತೆರೆಯಗ ಉಸ್ಮಾನ್ ಡೆಂಬೆಲೆ ಕಿಲಿಯನ್ ಎಂಬಾಪೆ ಮೈಕಲ್ ಒಲಿಸೆ ಡಿಸಯಾ ಡೊಯೆಗೆ ಎತುರು ಶೋನ್ ಫಿಲಿಪ್ ಮಟೇಟಾ ಹಿಮನೆ ಅಮೆರಿಕಾಗೆ ಎತುರು ಕೆನಡಾಯ ಮೆಕ್ಸಿಕೋಗ ಕುರಿಯ ಗೆಂದ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಫ್ರಾನ್ಸಿಂಗ್ ಕ್ವಾಲಿಫೈ ಫಾವಣಿ ಯುಎಫ್ ಆ ಕ್ವಾಲಿಫೈಂಗ್ ಗ್ರೂಪ್ ಡಿಗೆ ಕುಳುನು ಹಮೆಚುಗೆ ತೆರೆ ಫಸ್ಟ್ ಮೆಚು ಮೊಳುವೆ ಎಂ ಮೆಚು ಎಬ್ಬರುಕೋ ಮೆಚಕು ಬಲಿನುವೆ ಗ್ರೂಪ್ಗೆ ಎವ್ವನ ಟೀಮುಗೆ ಗೊತ್ತುಗ ಮಿ ಗ್ರೂಪ್ಗೆ ದೆಂಗ್ ಹಿಮೆನುಣಿ ಯುಕ್ರೇನ್ನ ಐಸ್ಲೆಂಡ್ಗೆ ಎತುರು ಅಜರ್ಬೈಜಾನ್ ವರ್ಲ್ಡ್ ಕಪ್ ತಯಾರೊಮ್ಮಗೆ ಗೊತ್ತಮ್ ಫ್ರಾನ್ಸಿಂಗ್ ವಣಿ ಮಿಯಾರುಗೆ ತೆರೆಗ ಎಕ್ವರಿಕಮ್ಗೆ ಹತ್ತರು ಮೆಚ್ಚು ಕುಳೆಪ ಏಗೆ ತೆರೆ ಜೂನ್ ಮಹು ಐವರಿ ಕೋಸ್ಟ್ ಅದೆಕೊಳಕೊಳ್ಳುನು ಮೆಚ್ ದೇಂಗ್ ಎಕ್ಕಿಗೆ ನತೀಜಾಯಕು ಮಲಿಯಫಾವಿನವೆಸ್ ಫ್ರಾನ್ಸಿಂಗ್ ಬನಿ ಬ್ರೆಜಿಲ್ಲ ಕೊಲಂಬಿಯಾ ಗೆದ್ದರು ನೊದನ್ ಅಯಲೆಂಡ್ ಬಲಿಕೊಪ್ಪ
5: PSM's coverage of FIFA World Cup 2026 Main sponsor Maldives Post Limited Co-sponsor Allied Insurance in partnership with STO and Maldives Ports Limited Banking partner Bank of Maldives Coverage partner Villa College Island Perfumes MTCC Proxy Home EZAP and Stelco Mummy minni ni chittu korani kitta daily care ga
6: Hello daddy FIFA 18 banu
7: daily minni ga meeting theek appa bodu daddy

0: අයියා ආරෙන් අමාන්දිනීමි. මගේ රස්කම ගඩුවරා අමින්නා අලුන්ඩා කදය. එකමක ගඩුවෝර්තරේ අලාපරි කාපෙට්ටන් අහරෙන් බේනු. එනෝ මුරිහෑචක් කදය. එයෝ ඒ සීදා ජැනුවෙන් තුරුකී කාපෙටු මියාරෙ ගණ්ඩාක වෙස්නුදිබෑ. කලේ කොන්තා කොතෙවලනි බල ජැනුවෙන් තුරුකී යුරපදි හුරිහාතනගේ කාපෙත්තිබැන් හෙරි පොරොක්සීග ගණ්ඩෝර්තරය අලම් වියස්ට ඔෆ් ද නෙවියස් ඉන්ඩස්ට්‍රියල් ලෙවල්ලෙ ගෙමිහුන් ඉන්ස්ටෝවස් කොද්දේ සීකෝ ආයිකේ කාපෙට්ත පොක්සී.
1: මසකතුක ගොතුන් රශුග ගස්සින්දුම් හුට්ටස් කණ්ඩුග මස්බානම් හුට්ටස් නොවිතාක ගේග ඔන්ලයින් ව්‍යපාරි කුරියස් දිමාවා දතිතකං හල්ලකි ඊටුකුරි බේනුම් හුරිහා සාමානෙ ඔන්ලයින් කො ගණලුම ඊටුකුරි හයාර් කුරපා.

0: ඇතර හම තේරවට ඇති ්‍රන්ස් ක සදා ම ඇකේ තර හෙ ඇත ට.
1: Senegal
0: ගේ ගම සදාන් තේරවට ගැන්න.

0: ඔපදේ ෆයිනල් පාස් ගෙල්ලිගෙන් දාත මිසන්න නුනිය ගුමේ නුබෑ පාහෙ දෙවේතන් නුනිය එකහ කොමස්කම අලුවන ෆෙනිගෙන් මිදන් ඉෆෙක්ටිව් පාහෙ රංගල තුරුපාහෙන් එච්ච අලුවමන්නක ෆෙනිගෙන් නුදිය ප්‍රතමාහ නුනිගෙන් දිය ඉරොස් දැන් අපි පොසිෂන් බලාරෝ මේ බෝල් පොසිෂන් මේනේ කුරීග ෆ්‍රාන්ස් එක මලවන මේ ෆා කුරියන් බෝඩ මිල්තරේග බෝල මේ සර්කියුලර් කොප් මේනේ දැන් එහම මේ අලුවන ගබෝල් කුරේ කොතකු එජ්ජා මේ ඒ මෙදුතරේන් රංගල බෝලතකේ එතේක ලයින ෆෝර් ස් නොකොත්දවන ඒ එක්කන්ත අනකන්තකි මේ ෆට්ටෑන් අලුවන්ට හිවනේ එම්බාපය සම එම්බාපය හම මේ ජහා කහල මේ දුක්වාද රඟල බෝල තක දෙබෝල ලිබුණු කරන කොන්ට්‍රෝල් ගෝස්සගේ ගෙල්ලිගෙන් දිය තම ෆයනි දෙහම මේක එබ බේනුම්වේ හම මේ තංකොල මෙදුතරය කුලේ ප්ලේයරුන්ද අංකොල බොඩ ක්‍රියේටව මේකම් ෆෙන්ඩන් ජයබ එම්බාපයමෙන් ඩෙම්බලයමෙන් ඒ ප්ලේයරුන්න තංකොල බොඩ බෝල ඩිෆෙන්ස් ටයිනුගේ පහත කුලවෙන කොමස් ෆෝමිලෑ හෝදන් ජය
1: බරෝ මුලි ෆුරත මහප බලාර එම්මේ රංගල ෆුරසතකේ විස් ලිබිගෙන් මිදේශන ගාද මෙච්ක ෆුරතමා එම්මේ ෆහු මිනිටුග ඉස්මයිල සායල් ලිබුණු ෆුරසත ෆහු ලේකුරේ නිකොලස් ජෙක්සන් ෆොනුවාලි හමල ගෝල්ගේ දඬියන් අමාසු ඉතම් ෆෙනිගෙන් ගියේ සෙනගාලු ෆුරතම හාෆ්ග ඒ කුරම් බේනු විකන්ත වර රංගල කුරම දාතම් ෆෙනිගෙන් ගියේ වර රංගල ඩිසිප්ලින් ඩිෆෙන්ස් එක එකී කුරම දාතම් ෆෙනිගෙන් ගියේ
2: මේ ගම මේ හැම තිපාහකර සෙනගල් හම සෙනගල් මේ හාෆ් නිම්මල් හැම හින්නම ජයෙන් කන්නේ ගේ නමයි සෙනගල් හම යගිනු මෙස් මේ ඒ ගෝල් ජහාලෙ වුණ නමයි එතර ෆුරි හැම කොම හාෆ් නිම්මල් හැම මොනිස් දැන් මේ හැම තිපාහකර ගත හැම වර මේ කොන්ටැක්ට් ඩිෆෙන්ස් දැන් ආර හැම කො මේ ස්ප්‍රේ ෂෝගස් පහකර අමි ෆෙන්නනේ චාන්ස් කන්නේ ගේ මේ හැම බඩ රංගල චාන්ස් මේ හැම මේ මිවරු චාන්ස් මිවරු මෙච්ක් ගහම ලිබුමකේ දැන් හැම උදගුව කම මෙවර කුළුන්තර ආනහම මේ සාගවාහ දෙක්කින් ගන්න ප්‍රේෂෝකම මේ වර රඟල වර රඟල ගෝල් තම නිම්මාදා කුළුන්තරේ මේ නුනිම්මිගෙන් මිදියේ දැන් මේ මදු චාන්ස් මිලිබෙනේ මිකාද මෙච ගලිබේරුක කොම්මතෙ දැස් මේ මේක බේනුක බුදී පන්ද මේක මානේගේ මේ ಐಡಿಯಾ ಹಮ ವರ ಫಾ ಕೊಲ್ಲನ್ ಜೇ ಕನ್ನ ಹಮ ರಂಗಳ ತಣ ಮೀ ಬಾಕ್ಸ್ ಮಚ್ಚ ಮೀನ ಗೋಲ್ ಕುರಿ ಮಚ್ಚ ಬೋಲ್ ಡೆಲಿವರಿ ಕೊ ದೀಫ ದೆನ್ ಹಮ ಸಾಯ ನಿಮ್ಮಾಣ ಲೇಫ ಮೀನ
0: ಹಾಗೆ ಮೀ ಹಮ ಮೀ ಗಳೋಂಡ ಹಮ ಮೀ ಫಾ ಕೊಲ್ಲ ಮೀ ಅರೋ ಮೀ ಫ್ರಾನ್ಸ್ ಕೊಳ ಮೀ ಸೆನೆಗಲ್ ನೋ ಮೀ ದಾ ಬೋಲ್ ತವ ಡಿಫೆನ್ಸ್ ಲೈನ್ ತೆರೆಂ ಎಬ ಮೀ ಆ ಸ್ಪೇಸ್ ಹೋದಾ ಎಬ ಸೆನೆಗಲ್ ನೋ ಹಮ ಹೋದಾ ಏರಿಯಾ ತೆರೆಯ ಬಸ್ ರಂಗಳ ಬೋಲ್ ತಕೆ ಲಾತಂ ಫೆನಿಗೆನ್ ದೇ ಎಬ ದೆ ಮೀ ಗ ಅಮಿ ಆ ಮೀ ಏಟೇಕೋ ಟ್ರಾನ್ಸ್ಲೇಷನ್ ನ ಬದಲು ಆರೋ ಫ್ರಾನ್ಸ್ ಗೆ ಎಮ್ಮೆ ವರುಗದ ಸೊ ಮೀ ಎಚ್ಚಕಿ ಟ್ರಾನ್ಸ್ಲೇಷನ್ ಟ್ರಾನ್ಸ್ಲೇಷನ್ ಗ ಮೇ ಸೆಣಗಲ್ ಅತ್ತು ಬೋಳ ಗೆಲ್ಲೇ ವಗುತ್ತು ಎ ಲಿಬೆ ಬೋಳ ಕುರಿಯಜ್ಜ ಲ್ಯಾಗೆ ಎಂಬಾಪೇಮೆಂಗ್ ಗೆ ಸ್ಪೀಡು ಬೇಣು ಕೋಗ್ಗೆ ಮ್ಯಾಗಂಡು ಗೊತ್ತೆಗ್ಗ ಮೀ ಗೋಲ್ ಜಹಾಫ ಕ್ವಾಲಿಫೈನ್ ಗೆಸ್ ಮೀನ್ ಕ್ವಾಲಿಫೈನ್ಗೆ ಜಹಾಫೋರಿ ಗೋಲ್ ತಕ ಬಲ್ಯಾರು ಸೇಗೆ ದಿನ ಗೋಲ್ ತಕ್ಕೆ ಮೀನ ಟ್ರಾನ್ಸ್ಲೇಷನ್ ಗ ಯಾಕ ಮೇದೊಳಗೊಂಡು ಮೆಣ್ಣಕ ಎ ಟ್ರಾನ್ಸ್ಲೇಷನ್ಗೆ ಎಮ್ಮೆ ಎದೆವೇ ಗೊತ್ತಂಗೆ ಬೇಣು ಹಿಫೆಮ್ ದಾತನ ಅದೇ ಫೆನಿಗೆಣ್ಣೆ ನೋಡಿ
1: ಅದೇ ಮೆಚ್ಕ ಮಿಹಾರ್ ಓವರ್ ದಾಗುತ್ತು ಕುಂಕಲ ಬದಲ್ ತಕ್ಕಿತ್ತು ದೇವಣ ಹಾಫ್ ದಟೀಮು ನಿಕುನ್ನೇರು ಆ ಫೆನಿಗಿಂದಾನ ದಿ ಆಕಿಗೆ ದೇವಣ ಹಾಫ್ಗೆ ಆ ಮುಗುತ್ತೆಗ್ಗ ಮೀ ಫಸ್ಟ್ ತೊಳ ಸ್ವಣ ಮಿನಿಟ್ ಫಹು ದೆಂಗಣ್ಣಿ ಕುಂಕಲ ಬದಲ್ ತಕ್ಕಿತ್ತು ಮಿ ಭಾಗ ತಾಳ್ಮೆ ದಕ್ಕಲ್ಲ ನಂಗೆ ನಮೇಸ್ ಕೂಡ ಕೂಡ ಹೋಗುತ್ತ
3: PSM's coverage of FIFA World Cup 2026 main sponsor Maldives Post Limited co-sponsor Allied Insurance in partnership with STO and Maldives Ports Limited banking partner Bank of Maldives coverage partner Villa College Island Perfumes MTCC Proxy Home EZAP and Stelco
4: mummy ninne chittu kore dikita daddy kare ga
5: hello daddy fifa 18
6: daddy minute ga meeting the thing up on the thing

0: එන පාතන් දිම්බොලත් දැන් කුරියන් මෙන්න දෙයක් කුරියන් පෙනටි අධිමාන් දිම්බොල කුරියන් නගාදෙන ඉරතර තින්කොල් තින් අබයි කෝදරිය කැරිමි ෆාර් ෆ්‍රාන්ස් කොන්ට්‍රෙන් දිෆා කුරි බාල ෆ්‍රාන්ස් කොන්ට්‍රෙන් ඇට්ලැන් කුරිය මෙන්නනි ඩෝ ඔල්දි බේත එතන වෙන වෙටි ජෙක්සන් කොන්ට්‍රෙන් බෝල තරහ බෙදාස මරමන කුරිය අස් කුරිය දෙවතමන ජෙක්සන් නිකස් කාරි කුරිය කොන්ට්‍රෙන් සහතන් කොලි බේ ඔල්දි පෙනටි දෙන නගාදෙන් ජී බෝල කොන්ට්‍රෝල් කොපෙම ෆාර් බෝල දිෆා කුරි ෆ්‍රාන්ස් කොන්ට්‍රෙන් එරිය බේර ඔලිස අනිකස් බෝල කොන්ට්‍රෝල් මෙතන තංගල ආරමති දු කුන්ත්‍රිය දීපි බෝල අත් දැන් කුරිය මෙන්න චර්කී අත් දැන් මෙතන කැරි ඩවුන් ක්‍රින් ෆාරෝ මොති එම්බප්පේ වෙට්ටි ෆා දැන් රෙෆරි පරිණ සම්බලයක උට්ටා මහර ඔන්න ඉස්සනනේ ෆ්‍රාන්සිය ටීම් එක නේද වෙට්ටි ගාරා බීට්ලන්නේ මුදන මෛත්‍රී බෝල එම්බප්පේ බෝල කොන්ට්‍රෝල් කළා කෘතං කළා හරිය ජිහිලා දුරු දුරු කුරිය සනවාද බෝල කීපර් ඩයිව් කරුම එන්න සේන අයිකාරිලා මැතිමැති ගස් ගෝල් ගත්‍රිය බෝදි එම්බප්පේ මෙදන් ගහාදින ෆ්‍රාන්ස් ෆ්‍රාන්ස් තිනේ සෙනගල් එක අද මෙදන හොරිහා දැන් මේ ජේ දෙටිමස් ජේ ලනු මේ හාෆ් ත්‍රේ ජාසන් එම්බප්පේ ෆරවා හොදලා මෙහා බෑරුච් පුළුම් පශයගේ චර්කි අත්ත තංගල පාත එතරෙන් ෆ්‍රන්ස් හාස්තරය මදිනේ කොන්ඩේ කොන්ඩේ එවර පහතු දිම්බල අනක ස්කරිය අත්ලා ස්කරිය දිම්බල චර්කි අත්ත කරිය දෙනි සංගල හාස්ත මෙ ෆ්‍රන්ස් හාස්ත සංගල කොන්ත්‍ර බල අත්ත පෙනතර කුරිය ෆලෝ ගෝල් දරිය තරේ කාරි කුරි ෆ්‍රන්ස් කුරු තරේ ජේවා බෝල වදෙච්ච ගෝල් ගතරිය අල උඩ හීවා ගොතුම් වෙච්ච යා රිප්ලේ බලෙන් ජෙහෙන් අද බි කීපර අතම ජීෆා සෙල්වා කොන්ත්‍රින් එපිල් කුරි වැංකම බෝල රිප්ලේ මිහාර අලුගොඩ මෙඩම් මිෆෙන්නනීවද බෝලේ බෝල එක් පුළු නිමිග මැච් පුළු නිමිග මිදියයි තිනේ එකකු ෆ්‍රාන්ස් මැච් කාමයන් පෝග මිගතරෙන් දෙලට ජාපනී එම්බපේ ඉතිමල නඩකි මිදන්නහ බර රීට ලැඩ බර දුරු එම්බපේ කුරිය සොනවාද බෝලේ ගෝල් ගුතරය වදගෙන ඉතිම කුල්තරෙස් බිහාර සලාන් කොල්ලා අදමෙචුකුළු නිවමැකි දෙටිම කුළු සලන් කුළු රසාබනි දලු අදමෙචුකුළු නිවමැකි අරුණු මේ හිසාබ රමිස හවල් කුළු
1: ආශක්‍රිය අම්මන වර වර පෝරක දවර රීති කුළු මැද දෙටිම ස්කොළු මින්ද අවර අම්ම වර හොට්ටු මෙන් නැති හැම වර රීති කුළු මැල් මන ෆෙන ගෙන් දිය මෙච මෙ අරුණු රීවනි ෆුට්බෝල වර්ල්ඩ් කප් ෆෙෂිගේ මිහා හිසාබ කුළු උන එම්ම රීති එම් මෙ ජක බාන හෙ ගොත් කවස් දෝ දිනු මෙන් නැති දෙටිම ස්කොළු මින්ද අවර රීති කුළු මැ ෆැනල් මැල් මන ෆෙන මෙන් දිය ආද තිනේ කැග්ගේ ස්කෝය කැකි ෆ්‍රාන්ස් මේ වනි සෙනගල්ගේ මැච් කුරි හොදා දැන් මෙරේගේ තිනේ ජහ තිබේ ෆුන හැම අරුණු මිනස් තේනේ නෝවේ ඉරාක් මැච් එමෙතු කුළුන් ඉරල් කරගෙන තිබේ කොන එකුරියක් දාගෙන අවුල් මෙන් ස්තන මෙහා හසාවන් අවුල් මෙන් ප්‍රෝග්‍රෑම් තත් දැන් අනකාස් තිබේ කොන එකුරියක් දාන්නේ මෙහාර ගඩින් දෙගඩි ෆස්ට් මේ දිවි රාජ්‍ය ගාඩු

0: නොකම මිහුන්ගේ හාෆ්ග මිහුන් හාස කොරේපාවා හාෆ්ග මිහුන් පශායර එක්කොල්ල වාහ දක්කාදන දෙටීම්ග මිහුන් දෙටීම කෝචු තිබි අද සබ්සිටිටුන් ගොස මිහුන් හාස කොරේපාවා පෙවිල්ලෙනක මට කොල්ලෑම තිබි අද අවුමෙන් කෝචුන්න බෑදෑරු මේ කෝචකි ග්‍රහම් අනොවේට් උමරම් පස්තොලස් දෙහරුගේ මමකි ඔස්ට්‍රේලියයාගේ මිහ ඉරක මේ ඉරාග කෝචකි දෙන් අලුමින නෝවේ බෑදෑරුග කෝචකි මේ ස්ටෙල් සෝල්බක් මොන ෆ්‍රන්සස්සාර් මමකි හම නෝවේගේ මිහමයා නොවේ ගද කොළුන්තරින්තක බෑදර ඔල්මන ෆිනගෙන්දා කොළුන්තරින් එම මුහිම එ කොළුන්තරය ගොත මිසාහ කොල්ලවෙන් ටීම ගැම විදුන්තර කම ආසන මිඩ ෆිල්ඩර් ආදි කැප්ටන් මාර්ටින් ඔඩගාඩ් මෙහසා මෙති මැච් ෆෙෂම හමෙන් ආදේ මෙහසා වාස්ති ෆාල් හව කොල්ලා
1: ශුක්‍රයර මිස් කොළුන් ෆෂයෙන් කොරි ෆොන් වාද බෝල් දී ගොතක සාරි මැති නොවේ හාෆ් කේ තෙරෙන් හාෆ් කේ මෙදසන් බෙර් ඉරා කොළුන්තර ෆොන් වාද බෝල එල්ල නොවේ නොවේ හාෆ්තරෙන් ඒ කනාදිමන් ආරිමති එන්නනි මෝද කුරේ එල්ල තෙල්ලි බොල් මතුන කෑරි බොල් හොද මසක සෝදුත් සෝදුත් කොන්චෝක දක්කුරි ෆොනවාල් ගො පහත් ඉරා කොන්තෙන් බොලත් ඇක්කුරි ෆොනවාල් ෆොනවාල් ගො මත් මතින සේරි තෙරවන් ගිය කොන්තර දිගින් දෙව ගුරුකුරි පහත කීපර බොලක්කි නීලෙන්ඩ් නීලන්ඩ් බොලත් ඇක්කුරිය ඒ බේරම්